අයියෝ දෙකින් දෙකරක නකයි මවරේ ඉති ඇතෙන් දෙතෛරි කයෝ අව ගාන්තනින පයව වරයි මස්තුම් දෙතෛරි කයෝ කරබේ බුකින් නොරාන් යහති කරවන් කන්නේ නිකරන් දෙතෛරි කයෝ රොම් ආරිගි වන කනුවන් නම් වේකෙන් එහා පමෙන ගන්න නංකයි හම් සහරෙන් දෛරි කයෝ බුනයි දෙමතන් මොනිස් සිමියන් තාතිරු කරබේ බුකින් නොරාම් ආ යහති කරවන් කිරන් නම් පොන් අයියෝ මස්තු රොයි අසපෝ මගේ